0: එංහා සතරසයක සාලිස් නුවය කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: අගුන්ගේ ප්‍රවාම්තන් හමජිපාවා ගොතුන් දෙන් ඉබි වඩන්නවානි කීරිත් කුරුවන් කියවු ಮಿಯದು ಇವ್ವಡನವಾಣಿ ಸೂರತು ಝಾರಿಯಾತು ಎತ್ತಿರಿಸುವಣ ಆಯತು ಫಶಾಯಗೆಂ ಎಸೂರ ನಿಮ್ಮ ಸೂರತು ತೂರು ಫಶಾಯಗೆಂ ಎಸೂರತುಗೆ ನಿಯಲ

එවරෙන්ගේ හුවාතකකි අඩ්ඩනතකෙක්කම්ගා එවරෙන් හෙදුවේ සහෙ එවරෙන් අල්ලාහගේ මගුන් මීස්තකුන් එක්කි බාකුරුවේ හම කශවරුන් එවරෙන් කොන් උළුණු කන්තවගේ නුබෑකමායේ.

ගාතම් මරු අවමුග කුරීග තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුන්න දෙව්වි තකතින් තියබෑ මීහුන් හේද කුරාශ ෆහෙ එහිඳු ඒනා බුනානති අලුගෙ වෙරි රස්කලාක කෑරි අජලකං ඉබ රස්කලාන්ගේ මියලා ෆස්කුරවාන නම කුම්ෆදතෝවෙ ෆහෙ ඒරුන් තිමන් අලා සොදකෑකො සෝලිහ් අලුන්ගේ තෙරෙන් වා හොසීමේ.

එම්මෙහා මීසකුන් එක්කුරෙවුම්ගේ දුවහ එකලාංගතිය බෑ මීහුන් එක්කුරව්වා දුවස් හඳුම කුරාශ. එයි තගාබුන්ගේ දුවහෙ එබහී කයාමෙ දුවහෙ අල්لهහන් ඊමාම්වෙ සාලිහ අමල්කුරා මීහාය ඒනාගේ කුත්ත එකලාගේ ඒනාගේ කිබෙම් ෆුස්සවානෙතෙ. අදි එතාන්ගේ දශුම් ෆෙංකෝර්තන් හිඟහිඟා හුන්න ස්වර්ගතක එකලාන්ගේ ඒනා වද්දවානෙතෙ. එතාංගා අබදුගේ අබද දෙමි තිබෙනවි ගොතුගේ බොඩුවගෙන්වා නසොයි බුලිමකී එයියේ.

කුල මීහුන් දන්නාශ එවුරෙන්නේ නරකෑගේ අහුළුවරින්නේ එතාංගා එවුරෙන් අබද දෙමි තිබෙනවි ගුතුගේ අදි එයි හාදහා නුභෑවගෙන්වා නිමිදීමකේ.

කළුගමෙන්ට මේදකතැන් ප්‍රෝග්‍රාම්ම ෆසන්ජෙහ නිවරන් හිතා මෙරික්ක පරක්කායකීග මේගේ මේ තිරීහක මිනට් කොරින් ලිබිෆා හබරෙන් ඇතවරන් හිතා මෙරික්ක බර දෝන්‍ය සලාමෙක්කරන් ඔළුමග තෙරේග සිෆෑන්ග මිහකා ෆුල්ලුහකා දෝනීගේ කප්පි ගෙල්ලිජ්ජකම خبرتان ايبا بوني دين دادي دين ميكو ليفا خبرك بمايكي غلغون ميغام تفصيل ويس دان والاني يتو لام اطلون فراغين هودو اطلو داتر كوري سبلاي دونيكا دياوي اديا داتي اي دوني سلامي كورمو مساكتو

0: ಅಮೆರಿಕಾಗೆ ತಾರೀಫ್ಗೆ ಫಾಹಗ ಕೊಲ್ಲವೆ ಕಳುನಸ್ತುಗೆ ಎಮ್ಮೆ ನುಫೂಸ್ಗದೆ ಲೀಡರ್ ಕಮವ್ವ ಮಾರ್ಟಿನ್ ಲೂಥರ್ ಕಿಂಗ್ ಜೂನಿಯರ್ ಬುನಿಫವ ಹಿಕುಮೆತ್ತೆರೆ ಬಹೆಗವೆ ಕಣು ಅಂದಿರಕಂಗೆ ತೆರೆಂಗ್ ಅಲಿಕಮೆನ್ನೆರವೇನಿ ಅಲಿಕಮ ಕಶೆ ನಫ್ರತ್ಗೆ ತೆರೆಂಗ್ ನಫ್ರತೆ ಫಿಲುವೆನ್ನುಲವೇನೆ ಏಕಂಕುರವೇನಿ ಲೋಬಿನ್ನೆ ಡಾರ್ಕ್ನೆಸ್ ಕೆನೋಟ್ ಡ್ರೈವ್ ಔಟ್ ಡಾರ್ಕ್ನೆಸ್ ಓನ್ಲಿ ಲೈಟ್ ಕ್ಯಾನ್ ಡೂ ದೆಟ್ ಹೇಟ್ ಕೆನೋಟ್ ಡ್ರೈವ್ ಔಟ್ ಹೇಟ್ ಓನ್ಲಿ ಲವ್ ಕ್ಯಾನ್ ಡೂ ದೆಟ್
1: ඒතුන්දැන් අවුන්මෙන් හම වර ෆොන්කොම් විශ්නම් වෙච්චි කමින් තු අවුන්මෙන්ග තෙරේග කංකන් රඟලු කුරුමට්ටකා ඉස්ලාහු කුරුමට්ටකා මිහරු කොරවේකමකි අනකා සිතුර නෆරතු ෆෙද්
2: නෆරතු ෆෙද්
1: හමනු ජෙහුන් උෆෙද්දු එන්නමස් කමේ නෆරතකුන් රුලිවෙරිකමකුන් රඟලෙන් වෙක් කොරවේන තු රඟලු කොරවේනි අනකා සම රඟලක්කුන් ලෝයිබක්කුන් ඉහිතරාමක්කුන් එන්නුනේ අවගමන්න කංකම රඟලෙන් නොකොරවේන කණු අඳිරිකමුග තෙරෙන් අලිකමෙන් නෙරවේනි නෆ්‍රතුග තෙරෙන් නෆ්‍රත ෆිලුවෙන් නොදවේනේ එකම් කොරවේනි ලෝබින්නේ දත්ත අඳිරිකමුග මච්චන් අඳිරි අයිම අරිකාසිතුරන් අඳිරි නුන්තෝවානි එන්වීම රුලිවෙරිකමක්ග තෙරයක් නෝනි ಹಿಂಗಮನು ಜಯಮ ಗೆತ್ತರೆಯ ಇತರು ಹಿಂಗಮನು ಜಯಮ ಅಣಕಾಯಸ್ ತುಜ್ಜಿಯ ಏ ಹಿಂಗಮನು ಜಯಮ ಬೋಡು ಅತ್ತ ನಫ್ರತುಗೆ ತೆರೆಯ ಅಣಕ ನಫ್ರತು ಅತ್ವಜ್ಜಿಯ ದೆನ್ ಏ ನಫ್ರತುಗೆ ಹುಳುಗಂಡು ಬೋಡುವಾನ್
2: ಹುಳುಗಂಡು ಬೋಡುವೆ ಫಳೆಯಂತ ನನಗೆ ತಂಪ ಎಮ್ಮೆ ಮಿ ಅಮಾಂಕಮ ಹಮ್ದರ್ದಿಯ ಮಾಫ್ ಕುರು ಇಸ್ಕುರು ಮಿ ಎಮ್ಮೆ ಮುಹಿಮ ಕಮಕ್ಕೆ ಹಿಂಗೆ ತೊಲೆ ಬ್ಯಾಕಿಗೆ ಮಸೆಹ ಕೊಫಿಯ ನಫ್ರತು ಫಿಲಾಗಸ್ ಲೋ ಇತರು ಗೆಂದಾಣ ದತ್ತ
1: ඒ කංකන් රඟල කුරුමට්ටක අවගුණ මේ මසක් එක් කරන් ජෙහෙනි ලෝයිබ්බා එකීක ඉහතරාමා එකීක ලෝයිබ්බා ඉහතරාමා එකීක කංකන් රඟල කුරන් අවගුණ මේ මසක් එක් නොකුරාකම වඤ්ඤා අවගුණ මේ මෙදි මි එදේ හගීගී රඟලු නැතිජයි නොනෙරෙවෙන්
2: බෑ
1: ඒ නමෙස මිදන්න වාහෙන් අවගුණ මෙන් රඟල විස්නාදි මෙන් ගේන් අවගුණ මෙන් ගින ෆහර කන්ත කුරෙවෙනි ඒ ගොතකන් නෝංක
2: නෆ්‍රතුක බදලව නෆ්‍රතුක

0: රොවේන ගත හද ජස දයම රොවෙන් කරුණ සන්නා
1: එහනම සම කෙත්තරිකම එක ගණකයි සිද විලා
0: දෙවත බල
1: ගුරිය දෙවේත මසක කුරම් වානගේත මයුස් නොවෝ මීගැම මොයි
0: දිමාව කන්තත්ත අන්න දෙත්ත කන්තත් දිමාව කරමත් ලෙවේත මසහ කර අවුම මෙ දන්නවාදීම අරුණ සිංහ දැන් පසේ පස කන්තත
1: විදල්වානගත කමෙත් දිමානවා හයාත කියේ හයත් වෙස් නෝනෑ ඒත කොම්ම ස්වරක කමෙත් දිමා වංජේ හේන
0: ඒ ආභය
1: අරකසාගන බෙෆ්ලක් ෘස තොරවාන
0: එ අහම ශරි සමලක ශරි
1: විස්නුවාන රාලකා විස්නු ජාන
2: අමසර
1: මේ දවන මේ දක්කා වාහකෙක්කි මස්වරිකං කුරා දිවෙහි මදවා සෞතකෙකු බෑහියෙකු වත
2: හම දෝනියක තිබෙන්නේ 30ක මේ 500ක මුලිට බදු මේක ගන්නේ මේ account එක ධාර ජමාවක් අප්ප. පම් නානේ මෙතන රුපියල් ජමාවක් කොස්සී. මම මේ මක ආදි කොහ මස් තෝමස් ෆයර් එන ගහන්නේ. වරක්ගෙන වාහක පෙර දක්වා. දැන් එක්ක නිකමෙ තිනීහා ගේ කක්කා කා ගිමුල හතර වස්කු දින උත හයිකු දින අකු දින යන් ගෙදර වදා තමියක දිරුල් මමාන වරක්ගෙන මායුස්ත. දැන් මෙහෙන් ඔල රහ නගාපාන අප්පා විතරේ හට්ටනොත හටනු බා අනේ ගුරිහා දෝ මස්නු බා එක්කල බාහරි මස්කෝ දාල් නගම් තේගන්න මුග හස්සේ වානු වායිස් නැගෙන වානු වායිස් නැගෙන ඒර පන්සා කොටනු බස් තෝ කොටනු මහ බාය කොට සේගතන මිස්ස කොටනු මහ දාල් නගා හොට ඒ තේගන්නම් තේගන්න ඒ මහදාන හදාච්ච සි එකවුන්ට මි ජමා කරන එකවුන්ට අධික බා දෙකේ සේරු නොත මේ ඔඩේ මිහ එකවුන්ට මි ජමා කරන දැන් ඒකෙතර දේවරක හාසුවේ පනරක හාසුවේ පංචයෝග හාසුවේ නග හම සබු කුදුහු අජිබහේ වීතන විසින එගෙන බලදෙන දැන්ක කලසින් නාන නාබානවා යෝනි හුන්න වත්‍ර බස්ස දෙපස්ත හාඩෝර පියාහ කරු ෆුහුන්න එක්ක තිබ බංගාණ හම දුවාද රේගණම අවශ්‍යර ඩොන් තිර කක්කන්
0: කා ශරීෆ් මහදීර ශරීෆ් මහදීර ගණ බංගාලින් උලෙත ආලම් මෙතන බේර් මිහ
2: ආලම් මහදීර දොන එම්ම බංගාලිය
0: කොන්න මේ රාජ රාජෙන් බේර් මිහ මසේ කරේ
2: ලංකාවේ මේ කුගෙන් ගොන නහර
0: එහෙන් ඒ කක්කන
2: ඒ කක්කන් හද හැම ඒ දෝණි බෙස්තුම වරිහකම
0: එහෙන් තවන එදවස වර දැන් මෙහා රොටල් ෆෝන් කිය හද වෙජ
2: මෙබුනේ සුනාමේ වෙත හවන මහම් පෙරේ හුට්ටාලි බම්
0: එහෙන්
2: දැන් බලන්න
0: ඒ රෝග හුට්ටාන් දිම එම්ම ප්‍රසාවක දිමා වාහ තිකිය
2: දිම ඒ සම්බනේ දරම් මෙස්තිවි කොමසිසාක බඩතේ දැන් සරකාර මේ ඒ සරකාර වැඩි වාතක හොළවා දාති අලගොන දෙරි දෙරි පුළ ඇරි එම පොඩි ගොර එන හොරි දෙර ලංකාවේ එන වහගල කෙනෙක් බප්පේ අපෙන් ඕකේ වස්සු වත් වනා දෙ මුනිම එන බුනි බුනම වදිපත අධි වදිපත මෙහෙ
0: එහෙම නේද ඔකේ ශුක්‍රියා
2: එම එක වදිපත වෙස් ගේග වෙස් කොම්මහන වෙස් එමිහා මසෙක් හවාලු කරා එමිහා මස්සුරිය දෙ දිම්මා නගිමක මීහක් වහත පුදහම් බලයන්ට නුදිබේ එමිහා දිම්මා දාරවානේ එමිහා මිල්ලේ එහෙම දිම්මා දාර කොගෙන එබ්ස් කම හල්ලන කර රාජ්‍යයක මස්සරිකම ඔවේ මෙදෙන හේ එබස් සබකන් අරගුණ මිරල් හොකේස් අරගුණ හඳාමෙ අශෙක්ක දිවරක දොන් ඉස්තුම් වෙරේ මිස්සබ් ගගන්න කොම් යාරබුණන සාණයක දොන් මහද්දි මුට්ටාලේ අමස්ත හකීකත යා මේක පනරක ආහාර කුරි ඉස්තුගසෙම කොම්බ දෙන් ෆිරින් දොන් මාබාදේක හැම කොම්බ දෙ මාබාදේ නුන්නා නේ මිය දොල් තිබේ පොන්න හැම මාබාදේ කොම්බ දෙන් ෆිරින් දොන් එම්ම දොන් යසුපර ඉස්තුම් වෙරේ මිස්සා කිත රජිත මිතිත දෙන් දාන් ගානේ චෝදාන කොට අමින් දිරුන් හුන්නාන කොට වක් වදීපතින් දිපිනන වදීපතින් දිවෙච්ච වදීපතින් කුණනනේ මේ හාහකු මෙහෙක වදීපතින් කුම වදීපතු කඩියස් තදියම් නෙමුණියේ
0: නෑ බර බර ශුක්‍රියා ශරීෆ්
1: ہادی افر ستر
0: السلام علیکم ہادی کہ حال احوال کیسا تیوڑ بڑے
3: اور ہوگا میں بند ہوگا میں
0: کہ نہ موسم
3: موسم ملا ہوتا بارے میں واہ ہوگا پھدے والے کا جہے با
0: بیج ہے
1: ادے اور میں ادمی دکا واہ کے کی مصفر کن کرا دی وہ مدوا سوپتا کی کو بہ ہے یہ ہادی قبول کر با گو تو کی
3: وی مدوا سوپ کی کو بہ
0: ہے یہ نہیں ہے
3: اس بار
0: یا کہ نہیں ہے ہادی
3: مصفر کن کرا می بڑا مدوانی ایکم سوگوریک کوڑاوا ایم بڑے سوگکی دیسلے کی بیٹھے کی اگوے ہا بڑو مہن بین ایسیا وکیتن ہا مدو ہا اگ بڑو کو وکن جینی اگ کو اگ کو وکن جینی دو دین ایم ما ایک کو بھی می ہوں بڑے ڈنگی فار لانچ فار کرے تیپے فار والا لائن بیٹھے اگ کو مستلا ایم محل ایم باہر بڑی
0: دی حساب انا کہلا مسر کو وے تنو نے می انا ఫార్మస్ వెరికన్ తనోని రంగడ
3: ఫార్మస్ ది కంపస్ కురే కాను కను కను దో కను మావే దే కన్నయ్య వస్తే ఎవరాచేత మస్టర్ కు దో వర్తు దేస బుద్ధి దో
0: ఎహంద
3: ఆద
0: మారు బడు కన్నయ్య యా మిహం ఫురాత
3: బడు కన్నయ్య దా మిహం మిహ గోస ఆసో టివి తకో విసార దేవ కతిమ
0: ఎహంద ఏక తరేక ధమ మా దివేం ఉడే దో హమ
3: కీత
0: దివేం హమ బరా హ
3: దివేం ని గిరే ఉడే ని మదు ఉడే ని బంగాలి వెస్
0: బేర్ మిహం మసే కురే దో
3: گیسٹ ہاؤس ఇవేజ్జం కొమసితిల్ వేరత ఎం విమ్ము సౌభం దెం కొడ మీయం కమ సౌభరికం కొడవని
0: ఎం స్నోక్లిన్ కాల్ తంతన
1: ఆ దర్బర్ శుక్రియా ఇంగేట అది
3: ఎల్వా అగోడో నే ఎం బడ సౌభక తంత తం కొలకి హర్ మే పెక్టోల డిసల గెచ్చి క మసల బడ
0: అహంత బణ
1: ఎమణి దత్త ఆ శుక్రియా ఇంగేట
3: ఆస్కొల్లి వే కొడకనే నో ఆస్కొల్లి వే తో మహ బాణా లగే మెసే ఆ పోర్ట కాలా లైన్ ఇంతా గెందు వేని వే
1: شکریہ ඒ හලකේ හෙන්දි මාවක්කම වඤ්ඤා දොත්ත ෆල වෙරින්ගේ වෙස් තංකොලන් හේලුන් තරික ඉතුරු කොල්ලම් විකන්න දොත්ත මස් කිරණි ෆල වෙරින් නැයි කී ගොස් එදෝ කිරුණු වරකා ලිබුණු වරකා account එක ඇදි ජමා කුරියස් ඒ බිල් මේ දේනකන් ඒ යගි මස් කිරාෆ ඒ ලිබෙන් වා ෆැසා ගැදද මේ කිරුයි මහු ගැදද එගේන ලියුමෙ මේ maskira faratun tene dotto
0: dena komme konfunj kons dena dotto
1: ya emi e maulumat mi komme doha kus dena gato enondo e bilge photo evs nege danun to miharo
0: mihar de almena etige photo fase me ana undo komme nun taike photo nege nemone no hisab photo nanan ta bilu
1: danoni e edo libuno adadu mi phone ko note kollias එගෙන දොත්තෝ එමේ කොමස් වරකම් මිකමන් හේලුන් තරිකම් බෙහෙටි යකන්නේ මිකහල මසල් තම මදු කුරේවේ දැන්
0: මසර්කම් ග දායර දැන් බයිබේ ෆලොම විදාලන එක මේ ෆතුරේ කම හදේ ෆතුරේ කමගේ ස්වර මොහෙම දොර අදා කර කම නුන්තු හාසගත ෆාර්මස් කර කම කරිමස් ෆාර්මස් වෙර කම කේ සම් ෆතුරේ කමගේ ස්වර බේනුන් තර ෆාර්මස් නොදීප මෙ ඔන්නන ගින ෆාර්
1: බේනුන් වා මෙම් වර ෆාර්මස් හොදුමග දහිත යා හොන්න කම
0: අලෝන් කර ඊයේ බස් වේහලක විදාල වෙ තිමන්නම මෙහාර මේ ඉහි කිදෝයි ගන්නනේ හතර තින්සේ ෆන්සාර් නියත ෆර්ම හොක තරෙන් දැන් හිම මස්සර් කම තරෙන් හිමනේ කම තමයි ඒක මස් ඒක වගම් මෙවල නේ ඒක හල කන්තත සබෝර එමෙම දැන් ෆහර ගවුල් මන මෙ දන්නවාලේ බෝඩ බේ ෆෝන් මේ පහ කරවනේ බෝඩ දැන් හම ಕಣ್ಣು ಮಸ್ವರಿಕಮ ಅದು ಬೊಡು ಕಣ್ಣಲ್ಲಿ ಮಸ್ವರಿಕಮ ಬೊಡಮ್ ಫಾಕುರ ಬಣ್ಣ ದೆ
1: ದೆ ಮಸ್ವರಿಕಂ ದುಣಿಮ ಮಿಹಾರದ ಮಸ್ವರಿಕಮ ಕಿವರ ಫುಳಾದ ಐರೆಗ ಕುರ ಕಂ ಕಂದ ತೋ ಬವಾದಿ ಲೋ ಮಹೋಗ ಮಸ್ವರಿಕಮ ವಿಸ್ ಮಿದೆ ತರೆ ಕೊಂಡ ರಾಜ್ಯಗ ಫೆಶಿ ದೆ ವರ ಬೊಡೆ ತೆಚ್ಚೆ ಈ ಏರ್ ಬಾಣ ತಮ ಫೆನೆ ದೆ ಮಿಹಾರ ವೆ ಕಂ ಗಣಿ ಕೀನ ಕಮನೆ ಗೆ ವಿಸ್ ಅಮ ವರ ಬೊಡೋಗ ವಿಕ್ಕಾಲಿವೆ ಹೆಚ್ಚೆ ಫಾರ್ಮ ಹೋಗಿ ವಿಸ ಮಸ್ವರಿಕಮಗೆ ಕಹಾಲ ಮಸ್ವರಿಕಂ ಎಬ್ಬರೆ ಫಾಣ ಮಸ್ವರಿಕಮ ಕಿಸ್ ಅದು ವಿಸಮ ರಾಜ್ಯ ಕುರ ಮಸ್ವರಿಕಮ ಏಕಮಕು ಏಕಮ ವಿಸ್ ಮಿಹಾರವರೆ ಫುಳಾ ಕೊರವಿಗೆ ದಾಣಿ ಕಿಹಿನೆತ್ತೋ ಏಕಮಗೆ ದಿವೆ ಹಿಂಗೆ ಬ್ಯಾವೆರಿ ಬಂಗ ಇತರು ಕೊರವೆ ಅನಿ ಕಿಹಿನೆತ್ತೋ ಮಿ ಹಾಮ ಅವನ ಬಲಂಜಿ ಹೇ ಕಂಕ ಅಂದತ್ತು ಕಣಫಳುಗೆ ರಿಸ್ಗು ಏ ಯಾವಗೊಂಡು ಮೆಂಡಂಗೆ ಹಾಮ ಮೀ ಅಲ್ಲೋ ಸ್ಮಹಣ ಮತ್ತಾದ ದೇವಿ ವರಂ ಮತ್ವೆರಿ ನೀವು ಮತ್ತೆ ದತ್ತು ರಮೇಶ್ ಅರ್ಜಾಫಿ
0: ಅರ್ಜಾ ಅರ್ಜಿ ಮದಂಗ್ ತಿಬೇಣ ರಿಕ್ವೆಸ್ಟ್ ಲೋ ಮಿಹಾಸ ಮಾಡ ಮಗಿಸ್ತೇನೆ ದತ್ತು

0: එදුරශ්‍ය මිහතාග පෝග්‍රම්ග බෑරි වඩාගෙන් නෙවී මරියම් ෆස්නී ෆස්නී මිස්සකේ කියවෑදිනුමක දායරාක විහිහරු හේදකුරවා ෆවා තජරිබාකාර මුදරිසේ මාස්ටර්ස් of ඉන්කලූසිව් ඇන්ඩ් ස්පෙෂල් එඩියුකේෂන් බැචලර්ස් of ඉන්කලූසිව් එඩියුකේෂන් අධි මිහාරු ඉංගිරේසි විලාතුක හුන්න යුනිවර්සිටි of ඩන්ඩීන් Masters of Educational Assistive Technology ge sanad hasil kurawam ganna Fazni Misaki hiwagi adi huriha darivaram baaver kuruwaken kiyawadinuma bar aluwa befule Fazni Mis mihar gendawani rayitunge majliyuge sign language interpreter gotka masike kurawamu Naila Ismail Naila Misaki wes tawlimi daira ga fana rahar heda kurawwa adi miharu wes Imaduddin school ge inclusive education ge leading teacher gotka masike kurawwa mudarise Masters of Education hasil kurawa fawa Naila Misaki puriha kudin shamil kogin kiyawa dinuma lobi kurawwa adi dari warun ge honnarata kurierumma masike kurawamu gendawa hiwagi mudarise Nasiha Idris Nasiha Misaki wes ungannai dinumge daira ga 22 ahar khidmat kurawa fawa namuna Idure India ga hunna Assam Don Bosco University Masters in Educational Leadership hasil kurawa fawa Nasiha Mis mihar masike kurawamu gendawani Solahuddin School ge principal ge magamuga Nasiha Misaki darivarunge kurierumang etam masiketake kurawamugendawa namuna shahsiyate mihaftaga programum wes eduruna faada huri maulumatake libunukama ummid kurang mihaftaga program ufadai kulawali alugandu Musa Rashwan emeha honterina war baajeveri ama wagutukolakan edemun edurwashi silsillaage muling a programakan annaftaye dawatarumun alugandu wakiwelahanan wassalamu alaikum
1: Edoro Aşık.

වාහා කමෙන් එකලාංග දෙනෝඩිගෙන් වෙති. අදිතිය බෑ මීහන් සිරු කුරා කන්තකායි ෆාලු කුරා කන්තන් එකලාංග දෙනෝඩිගෙන් වෙති. අදි අල්ලාහී හිච්චක්ගා වාහා කමෙන් මොළත් දෙනෝඩිගෙන් වා රස්කලාංගේ.

මීසකුන් එක්කුරෙව්වුමුගේ දුවහ එකලාංගතිය බෑ මීහුන් එක්කුරව්වා දුවස් හඳුමකුරාශ එයි තගාබුන්ගේ දුවහෙ එබහී ඔයාමෙ දුවහෙ අල්لهහන් ඊමාම්වෙ සාලිහ අමල්කුරා මීහාය ඒනාගේ කුත්ත එකලාංගෙ ඒනාගේ කිබෙම් ෆුස්සවානෙතෙ අදි එතාන්ගේ දශුම් ෆෙංකෝර්තන් හිඟහිඟා හුන්න ස්වර්ගතක එකලාංගෙ ඒනා වද්දවානෙතෙ එතාංගා අබදුගේ අබද දෙමි තිබෙනවි ගොතුගේ බොඩුවගෙම්වා

කියමම් වාශ් අධිතිය බෑ මිහුන් රසූලාය කියමම් වාශ් ෆහේ තිය බෑ මිහුන් එකම ෆුරගස් දීෆිනම ෆහේ තිමන් රස්කලාන්ගේ රසූලාගේ මච්චන් ඔයිකං කශවරී බයාම් වෙගෙන්වා ඉව්වෙමේ.

එකඹලුන්ගේ අද්ද ෆෙෂේ ගොතුගා සුන්නී වරියකුන් තියබෑ මීහුන් එකඹලුන් වරිකුරාශෙ අධිතියබෑ මීහුන් අයිද්ද ගුණා හමකුරාශ අධිතියබෑ මීහුන්ගේ වෙරි අල්ලෝහ තියබෑ මීහුන් තක්වා වෙරවාශ තියබෑ මීහුන් එකඹලුන්ගේ ගෙතකුන් එකඹලුන් නුනරේශ අධි එකඹලුන් වෙස් නුනිකුන්න හොෂිකමෙ ෆාළුවේ හුතුරුකම් බොඩුවගෙන්වා ෆාෆය එකඹලුන් ගෙනස් ගෙන්ෆීයා මෙනුවී අධි එයි අල්ලෝහ කණ්ඩ අලුවා ෆාවා ඉන්තකෙ අධි අල්ලෝහ කණ්ඩ අලුවා ෆාවා ඉන්ත ෆහන අලාදා මීහා දන්නාච ෆහ එමීහාගේ අමිල්ල නෆ්ස එමීහා අනියා වෙරවෙජ්ජකං කශවරේ එයෆ්ෆහු එබහි වරිකුරුමෆ්ෆහු අල්ලෝහ එහෙන් ගොතෙන් බෙදිවරි කුරව්වා ෆානෙ කම්වෙස් තිබායකන්නේගේ

0: ගඩි මෙඳරුන් අම්රා දෙච්චෙහි මීදි විහිරාචේ කැඩු
1: හිටතකුගේ මාමිලා මිලි

0: صدق الله العظيم.
1: තියසෙවි කීර්ත් උල්වන් කියමු මෙහාරු කඩින් හගඩිනවා විස්මනට සාලිස් ෆස්සිකුන්තු මේ දිවෙහි රාජ්‍යයක අඩු

0: ගඩිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමනි දිවෙහි රාජ්‍ය ගඩු.
1: අහරිගේ ඊයේ යා මියතු අති මාතමා මිනේවාගේ රාගු මිහිතුගේ බින්දුගේ තාලු මිරූහා මි හශීගේ තිරුම් මිලොලුකි නූරා මිතිකේ හෝ ෆෙන්තකුගේ හස්ලු උමේදා අසුමා කාමියාව ආරගේ හිං අම ජිහුමා උපා මි ගුරිහාක මේ ගුලිප වනී තිහිතා නොෆෙල්න ඇනුලවේ වාපශකුන් මි දෙරූ හුවනී ගුලිප
2: මිහිතුගේ ලොයි පේති
3: disappeared. But where to? Where could he have gone? Don't worry. We will search and we will investigate. And together we will find him. Where has Mouse gone? Where could Mouse have gone?
4: Juana?
5: Mama!
3: Where has he gone? Hello!
5: Mama!
6: Eh, I know that's it.

0: ගඩින් මෙන්දමුන් අලිවෙ දෙගඩි 30 මිනිට් මේ දිවේ රාජ්‍යයේ ගැඩු
1: මේ අශාරහරොම්මතේගේ උමරු ෆ්‍රය ખાસ කරේවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම්ගා අශාරහරම් දර්ශකේ කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකරුන් එකශීගෙන් වේ
2: සීදා මගෝ

0: ගුණවන් දොවෙෆ දෙන් එහෙන්කම ගුඩ ෆෑස්ස අන ගුණවන් දොන්නම්වීම මුවාලැකෙන්දී එහෙම එකී තරතිබු විදිගින්න එන්නම්වානි. දෙ මියවුර අදි රඟල ෆුරිහමවානි වුදූගේ හුරිහා සුන්නැත්තකකා එකු අළගුණමෙන් වුදූ කුරීම. වුදුගේ සුන්නැත්ත අළගුණමෙන් ෆශානි එම ෆුරතම දේ දොන්න හිසාබුන් දේතුගේ දේ තිල දොන්න හිසාබුන් ෆෙෂ්ගේ දේ තිල මීහකු දෝම ෆහුගා දෙංහම වුදුගේ සුන්නැත්තව ගොතුගුරි හුරිහා කමේ අළගුණමෙන් ෆුරිහම කුරාණි එකතරේග නේෆතා අදි අංගය අංග දෝමා එකු නේෆෙ දෝමා මී දෙකන්ත ෆුරිහම කුරංචහෙට් එයා එකුගා අළගුණමෙන් මී බොලුග ෆෙම් ෆොහේ හිඳු හම බොලො බෝ මොඩි බොලුග කුරිමතින් ෆිෂිගින් ෆශාගෙන් ෆහත ඇක් ගෙන් ගොස්ස දෙන් ඇක් මී කුරිය ගෙනස් නිම්මාලං මුලි බොලුග එකී ෆෙම් ෆොහොමකී එයි වුලුගේ සුන්නැත්තවගේ තෙරෙන් සුන්නතේ හම එයා එකීග මී වුලු කුරායර අළුගුණමෙන් බොලුග ෆෙම් ෆොහොම ෆහුගා දෙන් කම්ෆතුගවෙස් ෆෙම් ෆොහුන් එයි සුන්නවෙගෙන්වා කමේ ඉතුරු ෆහරකු මී ෆෙන් ලාකෂෙන් නොවෙච්ජහේන එකමකු ෆෙම් ෆොහොමුග තින්ෆ කුරාක විස් නුජහේන එමෙ ෆහරකු අළුගුණමෙන් බොලුග මුලි බොලුග එකී ෆෙම් ෆොහෙදානි එයා එකුග කම්ෆ අළුගුණමෙන් ෆෙම් ෆොහේනි දෙන් හම එගොත වුලුගේ සුන්නැත්තක බලාලා හිඳුග වුලු කුරා හිඳු අළුගුණමෙන් අළුගුණමෙන්ගේ මී අයි දොන්න හිඳු තඹිකට්ටායකු දොන්න ඉරු කොම්මස වරක ඉතුරු කොල්ලොමකී අදි ෆෑතිල දොන්න ඉරුවස් මී කුඩකොන් උළඹට්ටවරෙ ඇත් දොන්න ඉරු ඉතුරු කොල්ලොමා ෆෑ දොන්න ඉරු තඹිකට්ටවර කුඩකොන් මච්ච එකුග දොයලුමා අදි මූණු අළුගුණමෙන් දොන්න හිඳුගවෙස් හම නික්කුරි යා දිමාලුන් අදි හම එගොත මී මූණුගේ නිමේ හිසාබුන් ෆිෂිගෙන් වෙස් දෙ ෆරාතුන් වෙස් වීහාවෙස් ෆෙන් ජස්සාාව ඉතුරු කොල්ලොමකිවසෙයි හම වුලූගේ මී සුන්නැත්තවගේ තෙරෙන් සුන්න තකේ එම මිහුරි හා සුන්නතක අළුගුණමෙන් සමාල්කන් දීගෙන් වුලු කොෆියාමුන් එයි එමෙ සොහ ගොතකි දෙම් වුලූකොන් නිම්මුම ෆහුග වුලු දුවා කියමකී වෙසෙයි සුන්නෙක්කම එහෙන්නමෙස් මී වුලූගේ සිෆතවගේ තෙරෙන් බේරුකම හම එයාකි වුලූකොන් නිම්මුම ෆහු අළුගුණමෙන්න කුලදානවගෙන් වඤ්ඥා දෙරකෝතුගේ නමාදෙ කොල්ලුම් වෙසෙයි සුන්නෙක්කම අධි කොම වුලුවකා එකුග අළුගුණ ගේ දැන් උගුළුම කීවසෙයි මුස්තහබ්බුවගෙන් වාකම කුළදාන වගෙන් වාකම ගොනී නම එහන මෙස් පහුම් මෙදන්න එකංකම් මේ වුදූ කුරුමුගේ තෙරෙයින් බේරුග හිමෙන කන්තත්ත
1: ವಾಕಿಕಿ ಕಮುಗ ತೆರಿಯಗ ಏನ ಹುಣ್ಣ ಕೋ ವೆಚ್ಚಿಯ ಅನೆ ಮದ ಫಿದಿ ಮೀಹಕು ಸದಾಂಗುವಾರಿಮ್ ಸದಾಮ ಜವಾಬ್ ದಿರ್ ನೋಣಿ ವಾಹದಕ್ಕ ಕ್ಯಾರಿ ಕೋ ಮೀಹ ವಾಹದಕ್ಕಾರ ಬುದು ಕುರಿ ಸಮಯ ವೆಸ್ ಮಸ್
2: ಮಸ್ ನೋ ಐಕಿ ದೆ ಆತ್ ಅಲ್ಮನ ಅನಕಾಸ್ ಮೀ ಅನೆ ಟಿಕ್ಟಾಕ್ ಅಲ್ಲಿ ಫೇಸ್ ವಯಲ್ ದನ್ನ ಮಾಲನ ಅಲ್ಮ ಲಿ ಫೇಸ್ ವಾಲ್ ಕಿ ಫುಟ್ಬಾಲ್ ಮುಬಾರತ್ ತೋಗ ವರ ಗಿನಾಂ ಫೆನೆ ಗೋಲ್ ಜೆಹ ಮಫಹ ವಿನ್ ವಿಮ ನೋಣ ವಿನ್ ವಿಮ ಸಜಿದ ಜಹಾತ ಮೀ ಕೊಂ ಕಾಲ ಕಮೆತ್ತ ಶೇ ಸಮರ್ ಕಿ ತೋ ದಾಣ
1: මේ සජිද කුරුම් මේ ආමුකුන් එකතු කුරා සජිද මේ බෙලෙවනේ සුකුරු සජිද එකතු සුකුරු සජිද මෙන්නනි එමිහක උපාවරිකම නියුමතෙන් එනේ ලිබුනීම එන කුරා සජිද එකතු කම ඔන්නනි දෙහෙම මේ ෆුට්බෝල කුලෙ කුළුන් තෙරෙන්න වර උපාවකම කමනි එන්නුන්ත මේ මොළො ලැඩජ හොනිව දෙහෙම උසුරු සජිද ජහනි දෙන් එහෙමම ඒ නියමතුගේ බොඩ කුඩමින් ඒනේ වර බොඩ නියමතක වනි දෙන් බයි ෆාර මී හැම කෙනෙකු කුලිවර වෙස්නෝ
2: නා
1: මීගේ බොරේ මේ මී මේ කාම්බුන් කුරා මසෙක් කෙමි බයි ෆා ලණ ජීහිම මිලියන මිලියන රුපියල් සෙවෙද ගොමතක එහෙනුද එහෙමම ඒ පුළුන් තිරිය වර බොඩ නියමතෙක් ගුතුගේ එනේ මෙසිව කරවනි ලඬෙන් එරේ ජෙහුමක එනේ උසුම් බලා ෆේ නියමත ශුකුරු කුරුතුන් එන සජිදේ කුරුන් එයි මස්සලෙක්ම නුබෙලවේ දෙම් බේෆ්ලොක් විදාළුව දාන දෙන් කුලිවරුගේ තෙරේග කුබෑ එහා මුහිම්මකමෙන් හිජේ ඒ දෙන් ෆාරගේ බේෆ්ලොක මුහිම්ම නිබස් ෂාරොයි ගොතුන් හුද්ද කමෙ කමු ගාවමෙන් ගබෝ කරඤ්ඤා ඒ හුද්ද කමෙගේ තෙරෙන් එනෙ ලිබුණ නියමත කේන සජිද ජෙහුන් ශුකුරු සජිද ජෙහුන් අනෙහි ඒ වනාකමෙ කේ අනුක දන්නවා කනුක් කෙරෙන දෙන් සජිදේ කි නමා දෙන්නු එහෙම වීම ඒක කොම්ම නමාද ෂර්තු වහරිහාකම ෂර්තු වහක නුජේ එන වුදුමති හුන්නාකස් නුජේ අදි කොම්ම හේන කිවිලේ හුන්නාකස් නුජේ එහෙම තංගුල ෆසිහ කොන්නකම ශුකුර් සේ ජොබක එහෙම උසූලේ ගුතුම් බලා ෆි සයිද ජොහුම් මනාකම කේ කොන්න දන්නවා කන නොක් කෙරේන එයි මිදෙන් වෙහින් ඒ ඒනා ගහක් ගුගේන වර්බොණ්‍ය මත කෝනේ දෙකම අවන ෆෙරුම් මීග ෆාහකුද නුක්තයි බයි ෆාර බයි ෆොටෝ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහන්ගේ පකීචා.